0: උඩුතකායි බිමයි එතන්තංගා වාහා තකච්චෙක්ගේ මිලුක වරිකම් වනී අල්ලාහ්ෂ අදි එකලාංගෙයි කොම්මෙ කමෙක්ගේ මච්ච කුලදුම්වන්ත රස්කලාංගෙ.
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله باسم فلم فشاغنم
1: الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات

අදි එවරෙම් බුණෙෆූුවෙ එකලේගෆානුග අරිහම් මලා එකතකු බාවා ලබ්වාාෆා නුවනී කීවගෙන් බාවයි. දන්නාශ තිමන් රස්කලාන්ගේ මලා එකතකු බාවා ලෙබ්විනම කන්තවග නියා කඩලි නිමිජ්ජයිහෙ. එබහී කෝෆා ලබ්වා එමෙන් නෙති කුරබ්බෑෆීහෙ. දෙං එ අ්ෆහු එවරෙන්න්නකම් මොහොලතෙන් උදෙව්වාහුන්ටේ.

0: දැන් මේ එල්නීනෝ හේබුණීම දැන් වර රීති නමේ දොත්තයි මොකව ගොමෙන්න එල්නීනෝ ඇකේ කෝච්චෙත්තෝ බදාලෑරුග එහ මන්සර රීච්චෙන්නු ද තුනියගේ ෆිනි හෝනු මින අදයක් හිලා බදල්තකෙන් ඇස් තුනියගේ බයිස්සර හදුතක මේ කොරිමතුවනි අදයක් හිලා හන ෆස්කම් වාරය නුව හිදිගුලාගෙන් ගොස් ෆෙනුග දතිකම් ෆෝරුම දඩු වෙරිකමක් ගෙල්දුන් ලිබුමා මිකල් බෑවරුකංකන් එබ කොරිමතිවේ අන බෑ සරහදුතක ආදයක් ඛිලාෆ බෝක වාරේ වෙහි ෆෙම් බොඩුවේ අම දඬු වෙරිකම විස්කෙල් දුන් දිබි මෙහුරි හා කමෙන් එබවේ අවගොන් මෙන්ගේ රාජ්‍ය බලයරුග මේ ෆිනෙහුණු මින් මැච්ච ගොසාසක හුණු ආදයක් ඛිලාෆ ගදවේ දිවිලාගෙන් ගෙජි අවගොන් මෙන්ගේ ෆරුතෝගේ දිරුන් මොරක හුදුමුගේ මස්සල මොරක මරෝමුගේ මස්සල කුරිමති වේදාන කමන් එබවේ හම් බෝක වාරේ වෙහි ෆෙම් බොඩුමුගේ ෆුරුසත් ඒ එබෝයි මිකාල බෑවරු මස්සල තම් මි කුරිමති වනි දත්ත
1: එහෙ මි දෙන් ගොදරති කුතුන් කොම් මෙ දෙය හරක හංග හරා දෙමදුගෙ මුද්දත් කු උපදේ හාල්ත වෙන මස් මි ෆහරුගෙ මි මි මි සයන්ස් වෙරි මුන් මි බුනනි මි ඩබ්ලිව් එම් ගෙ මින්ගණ තක බලාර මි එම්ම මතී දරජාගේ වරුගද නුරක් කදගේ ගොත් එහෙම මේ හාස්කොත් එක්ක ගල්ගම සම හාස් සමාකම්
0: මේ හතන රෙකෝඩ් කරේ ෆයිම් මේ නොරක්කාතරි එල් නීනෝය වේදානකම මේ ලෆා කරවෙනි එහෙම රක්කවි තිබිය දතුරේ මේ ඉහු තිබින් බුනේ උලේ පුත්තිවරි බහෙන් එහෙම මාවගොල් මෙන්න වෙස් කරවෙන් හුරි කංකන තගුදරති කංකම කී ඒ කංකම ගමච්චන් අවගොල් මෙන්න මහබොඩ බාරේ නොෆෝර් වෙන කංකන් ගොතුන් අවුල් මෙස් මේ වාහ දක්කනි අවුල් මෙන්න දැන් ඊයේගේ ඛබර්තක නෝනි රේ ඛබර්තක ස්පාලාරුග දෙන් මේ බොඩ මේ ෆාහ කොල් වෙනි මැලේෂියාගේ බොඩ වසීර් රාජ්‍ය ග්‍රේසල් ජුමුරියා ඩොක්ටර් මොහම්මද් මොයිස්සුගේ දවතක රේ රාජ්‍ය වඩා එන්න මේ ඛබර්
1: එනින් හෙන් දන්නවා කාලා බ්‍රේකින් නිවුස් එක නුනි කුල්ල ખબર කිය දන්නවා කාලා ખબર නැති මෙහෙම කුරකොල්ලා නාරු මම මේ දෙමෙ බා හත ජහර ખબર تفصيل කෝ ගෙනසෙන් আদি ප්‍රෝග්‍රෑම් නිමාල් මේ කුරින් නුස් එක බලස් ලාන එහෙම දෙන් හුර බෑතක එක ගල් මම කුරියක් දාන එක මොකද දෙස් සෙෆර් මවුලු දන්නවා ලාන මොස්මි බදල් තවගේ සබබුන් ලිබිදාන ගෙල්ලුන් තක් කුඩ කුරුම කුරවිදාන කන් තත් එක කෝ බාහියේ තිබෙෆුන් නනෝට් කුරවමු ගෙන්දව දෙන් අල්ගුන් මෙන් කොමෙ දුහක් වෙ සම හික්මෙත්තරි බහෙ මෙහෙම නාලා නේගේ තො කොම් දුහක් වෙස් අල්ගොන් මෙන් මෙහි ගෙනස්තේ හෙක්මෙත්තරි බස් අඩුවස් සවා එයින් එයාමෙද තිබෙ ෆ්ලුන් හම ෆිකුරු හිංගවා ලබ්වා තිබෙ ෆ්ලුන්ගේ දිරි උළුන් ඒගේ අලීග රඟලු කොල්ලවානේ කමෙ තිබෙ ෆ්ලුන් හම ෆාහග කුරෙ රඟලු කොල්ලවන් ඒගේ වේනුන් කුරබ්බානේ කමුගෙ වර බොඩු
0: කුරෙ වේන් ඉඟත හම එක්කෙනි මේ අඩුවස් සවා ලෙව්වමුගේ බදලුග දිරි උළු මං හියෝ බදලෙ කෙනවමන් එහිතරි කමෙක ගොතුග අඩුවස් සවා ලව්වා ඒරුන් අම අල්ගන වෙස් තිබේ ෆොන්න වෙස් හෙව බදලෙ කෙනු විදාන්
2: හැයිකුමතුගේ බස්

0: සිනතු ලෝපි දිනීම මී හැතිගුන් හේ බේවෆාතරිකම්ගේ වාහකෙන් මෙන්නනි අනියා දිනුමුගේ වාහකෙන් මෙන්නනි දැන් හවුන විස්නාදන් ජී කංකං එපුහුරි ඉගේතෝ ලෝබි වොමකී මස්ස දෙන්නෝ එහෙන්නේ එන්නම ඒ ලෝබීගේ ඉන්ත ෆහනලානු දාම
1: ලෝබි වංජෙහෙන්
0: ආද ලෝබි වංජෙහෙන තෝබීගේ වරගින වතරතවිස හුන්නා එන්නම අවගොන් මෙන් හිපහට්ටන් ජී හැමතකා ඔසුල්තකා ඉන්තකා ෆහනලා නුදාම් වි එහෙන් නෝනි එක්කල ලෝබින් එකී ගොලේ ෆවක් වීම
1: කාලා චෙක්කෙන් ජෙන්
0: බයි කාල මේ ලදුගන්න ජෙහ කන්තතකා කොරිමති ලාං එබ ජෙහ ෆෙන්න නොජෙහ කාල එච්චෙහි ඊ එබ ෆෙනේ දෙකෙවෙන් නොජෙහ කහල වාහකතං ආමු වෙගෙන් එබදේ දෙන් එහෙන් ගොත්ක බුණානම මේ ලදුන් ඉස්සොෆුල්ලාලන් නොකරේ හාලතක තිමා එබ වෙට්ටිගෙන් දේ මිදෙන්නෙවි ඉන්තකා මින්ත නොහිෆහට්ටා කමවඥා ඔගොන් මෙන්තරේ වර ගිනා මිහාරු දිමාවා මස්සලෙම්මි අබදුස් කොම්මස් මීහෙගේ එකහල කොම්මස් වාහකේ අගොල්මෙන්ගේ තෙරිය ෆෙතුරිගෙන් ඒපදේ ඒ ෆෙතුරුමගේ ෆුරුසත් මියොන්නනි අගොල්මෙන්ගේ අමිල්ල ෆරුදී දිම්මා අදානු කුරාති අමිල්ලයක් අමිල්ල රක්කාතරිකම දෙතරේක නොවිස්නාති
1: අනිකස් මවුලු දන්නවලා නැංගේ තු මෝසුමි බදල්තවගේ සබබුන් ලිබිදාණ ගෙල්ලුන්තක් කූඩකුරන් කුරවිදාණ කන්තත්තේ කිකෝ බාහියේ මී අල්ගොන්මෙන්ගේ මියදුගේ මවුලුවකි තිබෙෆුන නන් නෝට් කුරවන් අල්ගොන්මෙන්ගේ නම්බර් බේනුන් කුරවේන පීඑස්එම් එයා බේනුන් කුරවේන අල්ගොන්මෙන්ගේ නම්බර් කී තිබෙෆුන අබ්දෙස්ති ගුඩුපා නම්බර් තිනෙ තිනෙ හතරෙ සුමෙන් හයි සුමෙන් හයි ලවේ රිකුවෙස්ට් කුරවන් හිනෙස් බේන් ෆුල් කුරවන් හැමකන් පීඑස්එම් එයා එප්
0: මිදොස්ස රාජ්‍ය කුරමුන්දා විස්සාරාගේ විස් මේ ෆෙම්බොඩුවේ මේ අඩෝ සිටි ගහසකෝ ෆේදුග වරගින ගේගියක් ගෙල්ලොන් දිබුණු හැවරති බෙෆ්ලොම් වාන් අඩවස්සවා පහද්දි හැවරකින ගේගිය ෆෙන්වද එකි වරුග කෙල්ලුන්ත ලිබුණු අහක ඒ මූසුමී ගොතුන් මේ අන්න බදල්තකි දැන් කොම්මෙ මිකහල බදලකා අවගොන්මෙන්ගේ අමල්තකා විස් ගුලි ෆමිඔන්න නිදත්ත මේ අවගොන්මෙන් න රක්කාතරිකම්ගේ ගොතුන් දෙංකුරවේනි කොන් කමෙත්තෝ මේ අවගුණමෙන් විස්නන් ජෙහේ ඒ කමකි අවුණ කුරි දන්නවා ලිහෙන් එල්නීනෝ යකීදෙන් දුනියේගේ ෆිනිහුණු මින්නන් අන්න බදල්තහකා ගුලිගෙන් දුනියේගේ මෝසුම අන්න බදල්තකින් ඒ සවබුන් කුරිමත්වා කන්දතෝගේ තෙරේග ආදයක් කියලාෆන් හූුණු ගදව වාරය නොවෙහි දිගුදායන් ගොස් හනෆස්කං ඉතුරුව දඩුවරිකම ගෙල්ලුන් එබලිවේ මේ දුනියේගේ මේ දිරේ නස්ලතක ඒගේ නේදවේ ඒ අසරු එබක්කුරේ දෙන් මේ එක්ස්ට්‍රීම එහෙන් ගොතක ආදයක් හිලාප කොම්මකම වෙස් මේ බදල්වගේ මෙදනි වෙහිඥ වෙහෙනි ආදයක් හිලාප බෝකු වාරේ එහෙන්
1: අගුන්මෙන්ගේ රාජය වෙස් මේ තාදි ෆහකුම් මේ ආදයක් හිලාප හූනෙක්ගේ අසර හම ගෑමස් අල්ගුන්මෙන් එමෙන් වෙස් එහුසස් කොෆීම දෙත්ත දෙන් එල්නීනෝගේ සවබුන් දුනියගේ ආබාධී තකෂා එක්තිසෝද වෙස් එහෙමෙන් බොඩති ගෙල්ලුන්තකේ කුරිමති වෙදානිකම්ගේ ඉන්සාර් මෙහාර් මෙවැනි මේ WMO ඒගේ ފަރާތުން ދެއްވާފަ ފުޅުން ިދާޅުވަނ ވާރޭ ނުވެހި ނަފަސުމާ ދެ ިލާފަ ވާރޭ ވެ ފެންބޮޑުންގެ ސަބުން ލިބޭ ގެއްލުންތަ މިހާރު ވެސް ދުނިޔގެ ސަރަހަށްތަކުން ފެންނަމުން ދާކަމަ އެހެންމީމ އެ ކާރިސާތުކުން ރައްކާތެރުމަ މަސެކެ ކުރާ އިދާރާތަކާ ދަނޑުވެރި ކަމާ ސިއްޙަތާ ހަކަތެއާ އަދި ފެނުގެ ދާއިރާ ފަދަ ނާޒުކު ދާއިރާތަކުން އަވަސް ފޭވަޅުތަކެއް އަޅަން ޖެހޭކަމަ
0: ރާޖ્ય ކަމާ ބެހޭ ދާރާތަކުން ވެސް މިހާރު މިވަނީ މި މޯސުމީ މި ބަދަލ තයාර වෙතිබුම මාස විස්කුරක් වාාෆ මේ එම බොඩම් මි එල්නී නෝගේ අසරු කුරාණකම මේ ලෆාකොෆ මෙවැනි මි අහරුගේ ෆහොක්කොල් නූනි මි ෆෙෂේ දෙහස් හතා විස් වන අහරුගේ කුරීකොල් දෙන් ෆෙම්බොඩුම්ගේ කාදිසාතකා ගුලිගෙන් ලිබේ ගෙල්ලුන්ත කුඩකුරුම විස් අවගමෙන්න කොර විධාන කාන්තත්තා හුන්නානෙ වෙස් මේ දත්ත දෙන් රාජ්‍යයක දැන් හූුණු ගදවගෙන් දා හාලෙත්තෝගමි මොරතකමරූමුගේ මස්සලය ලිබේ ගෙල්ලුම කීවෙස් එහම දෙතර දෙතරය හම කුරිමතිවා මස්සලේ කොම්ම දෙහරකා හැංහරකා දෙමෙදුගේ මුද්ද තෙක්ග තෙරේගමි එල්නී නෝ ಉಫೆದೇಕಮ ಮಿವಣಿ ಎನ್ ಎಸ್ ಮಿ ಫಹಾರುಗೆ ಎಲ್ ನೀನೋ ಯಕ್ಕಿ ಅವನು ಮೆಹಮ ಕುರಿನ ದಣ್ಣವಾದಿ ಹೆಂ ಮಿಹಾತಣ ರೆಕಾರ್ಡ್ ಕುರುವೆ ಯವ ಎಮ್ಮೆ ಮತೀದರ ಜಾಗೆ ಎಲ್ ನೀನೋ ಎಗೆ ಗೊತ್ತುಗ ಮೀ ದಿರಾಸಾವೆರಿ ಮಿ ಫಾಹ ಕುರವಣಿ
1: ಅಲ್ತಾಲ್ಗೆ ಮೂಸ್ಮಾ ಬೇಹಿದಾರ ವರ ಬುಡಂ ಹಮ ದುರಾಲಾ ಫಿಯವಳು ಎಳುಮ ಹುರಿ ಹಾ ಕೌಮ್ ತಕ ಮಿವಿಸ್ ಮಿವಣಿ ಹಮ ಗೋವಾ ಲಾಫ ದೆಮ್ ಪೆಸಿಫಿಕ್ ಕಂಡುಗೆ ಹೂಣುಮಿಂಗ್ ಮಿಗು ತಮ್ಮ ಮಚ್ಚದ್ದಿಯಾಮ ಇತಂ ಹಾಸ್ ಕಿಲೋಮೀಟ್ರಿಗೆ ದುರ್ಗವ ಸರಹದ್ದು ತಕ್ಕ ವೆಸ್ ಹಮ ಮೀ ಮೀಗೆ ಅಸರ್ ಕುರಾಣಿಕ ಮಮ್ಮಿವಣಿ ಮಿಸಾಲಕ ಇಂಡೋನೇಷ್ಯಾ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಕಾಲ ಕೌಮ್ ತಕ ವಾರೆ ನುವೆಹಿ ಹಣಫಸುಮ್ಗೆ ಬಿರುವೆಸ್ ಬೊಡುವೆಫ್ ವಾಕ ಮದ್ದೆಂಗ್ ಇಂಡಿಯಾಗೆ ಮೂಸ್ಮಿ ವಿಸಾರಯ ವೆಸ್ ಬುರುವರ ದುನಿಯೆಗೆ ಎಗ್ಗಂ ಸರಹದ್ದವ್ಗೆ ಫಿನಿ ಹೂಣುಮಿಂಗ್ ಕುರಿಯಂಗು ಎಂ ಮಸ್ತವ್ಗ ಆಮು ಮಿಂಬರವ್ವರೆ ಹೇತ ಗುಣೆ ಮಚ್ಚದ್ದಾಣಿಕ ಮಮ್ಮಿ ಅಣ್ಣ ಅಹರುಗೆ ಫೆಬ್ರವರಿ ಹಮೆಯ ಮಿಕಂ ದಿಗುಲಾಗಿನ ದಾಣಿ ಕಮ ಲಫಾ ಕುರವಣಿ
0: ಮೀ ಕಂಬಡುವೆಸ್ ಮೀ ಕಂಕಂ ಹುಟ್ಟೂಮ ಸೀದಾ ಗೊತ್ತೆಗ್ಗ ಅವಗಮೆನ್ನಕ್ಕ ಮಾ ಬೊಡು ಕಮೆ ನುಕ್ಕುರೆವೇನೆ ಎ ನಮೆಸ್ ಮಿಹೆನ್ ಕುರಿಮತಿವ ಕಂಕಮುಗ ದೆಂಗ್ ಅವಗಮೆನ್ನ ರಕ್ಕಾತರಿ ಕಮುಗೆ ಗೊತ್ತುಂ ಕುರಿವೆನ್ ಕುರಿ ಕಂಕಮಕ್ಕಿ ಕೊಬೆ ಅಥವಾ ಮೀ ಅವಗಮೆ ಎಮ್ಮೆ ಬೊಡ ವಿಸ್ನಂಗೇನೆ ಏ ಕಮಕ್ಕಿ ಅವಗಮೆನ್ನಕ್ಕ ಮಿವೆನಿ ದೋಹಕ್ಕು ಮಿಯನಿ ಗಡಿಯಗ್ಗ ಮಿಯನಿ ಕಮೆ ಏ ಹಿಂಗಾಣೆ ಈ ಎಹೆನ್ ಸೀದಾ ಅಮ ದಣ್ಣವಾಲು ಮವ್ವರೆ ದೆ ಮಿಯದುಗೆ ಇಲ್ಮಿ ಹಗೀಗೆತ್ತವಗೆ ಅಲೀಗ ಇಲ್ಮಿ ಹೋದಂತವಗ ಎಬ ಲಫಾ ಕುರವ್ವ ಅದತ್ತ ಮೂಸುಮ ಮಿಯನಿ ಬದಲು ತಕೆಂಗ್ ಅಣ್ಣಾಣಕ ಮಿಯನಿ ದೊಹಕು ವಿಸ್ಸಾರ ಕುರಾಣಕಂ ಕಣುಗದವ ಆಣಕಂ ವ್ಯಾಗದವ ಆಣಕಂ ಮೀ ಇಲ್ಮಿ ದಿರಾಸಾತ್ತವಗೆ ಅಲೀಗ ಎಬ ಅವಗೊಮ್ಮೆನ್ನ ದುರಾಲ ಎಬ ಬುಣೆದೆ ಅದತ್ತ ಎಹನಮೆಸ್ ದೆನ್ ಗುದುರತಿ ಹಮ ಕೊಮ್ಮೆ ಕಮಕ್ಕೀವಿಸ್ ಎ ಕಂಕಮ ಬದಲ್ತ ಬದ್ವಿಸ್ ಅಣ್ಣ ಮುಂದಾಣೆ ಈ ಕಂಕಂ ಏ ಕಂಕಂ ದೆಂಗ್ ಇಲ್ಮಿ ದಿರಾಸಾತಕ ಎಕೀಗ ದಿನಗಣೆ ಅವಗಮಣ್ಣ ರಕ್ಕಾತ್ರಿ ಕಮುಗೆ ಗೊತ್ತಂ ಕೊರವೆ ಹುರಿ ಕಂಕಂ ಕುರು ಮೀಗೆ ಎಮ್ಮೆ ಮೊಹಿಮ್ಮ ಕಮಕ್ಕಿ ಅವಗಣ ಹೀವಣಿ ದೆಂಗ್ ಅವಗಮೆನ್ನ ಬೇಫಳಕ ಗುಳಾ ನುದವಿ ವರ ಗಿಣೇರು ವೆಗೆಂಗ್ ಮೇದಾಣಿ ಟೆಕ್ನಿಕಲ್ ಮತ್ಸಲೆ ದಿಮಾ ವೆಗೆಂಗ್ ಏಮ ಲವಯಕ ಫಹು ಅವಗಮೆ ತಿವೆ ಫುಣ್ಣ ಬದ್ದಲು ಕೊಲ್ಲಾಣು

0: ගඩින් හැක්ගඩි සවවිස් මිනට දිහසකුත් මේ ඉති විරාජය කඩු රයන්තර නක ඇසම මහබා දන්නවමු භාජර හිදන ප්‍රග්‍රම එක ඔගුන් මෙ ඇස් කුරිය දාන මේදක භාජර හිදන ප්‍රග්‍රම් මේ හුෂාලනී ඔග නස්රුල්ල
1: ගුන් සීනත් අල්ගුන්මෙන් හතෙක්ගෙ ඛබර මෙදුකනාලුම්ගෙ කුරින් දෙන්නෙමින් ඉරාත් කුරුවේ හතෙක්ගෙ ඛබර ෆහු එහුන් තෙන්න කීගෙ කුරියක් දානමෙ එහුන් තෙරෙක ෆුර්සත් නේරුවේ හතෙක්ගෙ ඛබරුගෙ කුරින් මිදේ වර මාෆන් එදෙ ඉංගෙ තෝ ටෙක්නිකල් මස්ලේ දිමාවෙගෙන් එහෙන් මි දිමාවෙ අල්ගුන් මෙද වාහක දක්කම මෙගෙන් දා මෞදෝකී මූස්මි බදල්තවගෙ සබබුන් ලිබිදාණි ගෙල්ලොන් තක් කුඩ කුරුම කුරෙවිදාණි කන් දැත්තේ කී කොබාහිය අල්ගුන් මෙ වරබ් බොඩ මෙ වාහක දක්කෑ ෆිම් දෙන් හම් ෆුර්සත් අරවා නිරාත් කුරෙ වැති බේෆොන් ඉංගෙ තෝ හිනමෙ අනි හම් මහාරු දෙන් වර ගිනේරු වෙච්ච දෙත් ಖಬರ ಬಿಸ್ ಮೆದು ಕಂಡಾಲ ಹೆಮ್ಮಿ ಲವೆ ಅಡು ಅಹಾ ಲಾಫಾ ಅರ್ಗುನ್ ಮೆಂಗ್ ದೆನ್ ಕುರಿಯ ತಾಣಿ
0: ಆ ಪೆಫ್ಲೋಂ ಗುಳು ವಂಗೆ ತೋ ತಿನೆ ತಿನೆ ಹತ್ತರೆ ಸುಮೆಂಗ್ ಹೈ ಸುಮೆಂಗ್ ಹೈ ಕುಮಿಸ್ ನಾ ನೋಟ್ ಕರೆ ವೆನ್ ಪಿ ಎಸ್ ಎಮ್ ಐ ಮಿಸ್ ನಾ ನೋಟ್ ಕರೆ ವೆನ್
2: ಐಕಿಯಾ ಪ್ರೆಸೆಂಟ್ಸ್
3: ಬಾಜ್ವರ್ ಹೆನೆ
4: ದೇಹಸ್ ತಿಮ್ಮನಾಹರು ಎಮ್ಮೆ ಡಾಕ್ಟರಕಾ ಆಪ್ಟೋಮೆಟ್ರಿಸ್ಟಕಾ ಹೀವಾಗಿ ಕಮಾಯಕು ಮಸಕ್ಕತುಗ ಹರಕ್ಯಾತೆರಿವಾಣೆ ಕೂಡ ಟೀಮಕಾಯಕು ಫೆಶಿಮಿ ದತುರಕಿ ರಾಜ್ಯಗ ಲೊಲುಗೆ ಫರ್ವಾ ಫೋರುಕೊದ್ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯ ಇಂಗಿಲಾಬಿ ಬದಲ್ತಕಿ ಗೆನುವಿ ದತುರೆ ಲೊಲುಗೆ ಫರ್ವಾ ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯಿ ಮಿ ಗೌಮುಗೆ ಎಮ್ಮೆ ಗಿನ ಕಸ್ಟಮರುಂ ಇಖ್ತಿಯಾರ್ ಕುರ ಎಮ್ಮೆ ಮಕ್ಬೂಲ್ ನಮಕ ಆಯ್ಕೆಯ ಮಿಹಾರು ಮಿವನಿವೆಫ

0: එංහා සතරසයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: එත්තනු අනිතන කුණු ගැදමගෙස් මෙහා ලැබ පදංචයගේ රක්කාතිරි කමායකු ගැඳ වෙන කොතෙස් මිබුණි එ ගැන්දෑරුග එයන් ආමුන්න එවෙස් උඳකුදේ නුවාන කොතන් හද
3: එහෙම් විය සතරියෙන් හෝද
2: සතරයෙන් හෝදියස් පොට්ටෙන් හෝදෙස් එගොත පුරම්වාට එහෙන් වුණි ගානුනා ගවයදා හිදාප එකන් එක් පුරවෙ
3: තිකන් එගේ එකමකු හාද හර දෙකේ
2: හරද දියස් ගානුනා ගවයද තබාවංජයෙන් මිමුණි ගොත නුන එක නොකුරා
4: දිවිරාජ්‍යක තිමාවෙට්ටකී අන්නංව ජීර්තකා හමය හෙවගොතුගා දමහට්ටා දෙෙන් ජෙහේ අගහොරි තරිකයේ මී අල්ගන් මෙෙන් එම්මගේ මච්චා ගානුනුම් ලාසිම් පුරා කමය
5: දිවහින්ගේ අමිල්ල වන්තකං කුරි අරුහෑදේ
6: දිවහින්ගේ උපෙද්දුන් තෙරිකං දක්වෑදේ
5: දිවහින්ගේ මාසීගේ මන්සර්ත සිෆකොද්දේ
6: දිවහින්ගේ අඩු
5: දිවිරාජ්‍යයේගේ අඩු
6: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
5: අඩ්ඩි හනුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
7: තෙබෙ ෆ්‍රොන් අඩු සෝමොන්තිගෙන්දවනි දිවේ රාජ්‍යයේ ගඩෝ

0: ඒවා මිහුරිහාකමක එක්ක මිහිනි වර බොඩ ෆෙන්නන් ඇමරිකා බලිෆෑත මේ බලිෆෑත මේගොතන් හොරෙෆා අනක ඊරාන ඇමරිකා කුඩ කුඩ හැමලයි දිනස් ඊරාන එබදේ හැම එවරේ ඩබල් වරුගදක ඒයත ඇමරිකා ඩ්‍රෝනක හැමලයි දිනස් ඊරාන එබදේ බැලිස්ටික් මිසෛල් හැමල ඒම මි ඊරානුගේ අසුමා එමිහුන්ගේ හිවරා එමිහුන්ගේ මි මි මහග්‍රාම් කර මෙමිති තයාරුගෙන් ක මෙමිති වර බර ශාගු වෙරික වෙෆ මිකම වර බඩන් එක බේනු වෙෆ ක ඇමරිකා බලි කුර මි අසුමෙන් ඇමරිකා ෆලිය කුණු වෙනි ඇමරිකාගේ ෆලිය මෙෆෙනනි මාජු සප්ති සිෆෙන්තකේ බෑ බෑ ෆේ ලීඩර්ෂිප් එක ඇමරිකාගේ තෙරේක රයියතුන්ගේ තහයිදුනේ හඟුරාමයි එහෙත ඉස්රේල් දෙට්ටක කොද්දේ කම ගොතු ඇමරිකාගේ තෙරේ සිෆ කුරු ඇමරිකාගේ එත බෑවර බය කොහාලුක ජීව තිබි මිහුන්නා ගෙදරුනේ මිහුන්නා බෑවර මිහුන් ඇති හෝම්ලෙස් මිහුන්නා ෆගීරුන්නා මිහින් එව්ස් බයක නෙක් සබ්සිඩියෙන් එච්ච දෙවෙන ගොතේ එක හද වෙස් නිසාම ගවර්න්මන්ට් ඇමරිකාගේ කි මිහුන් ගේ මී අනේ මිය බොඩ ඇමරිකාගේ හුරිහාර යතුන බදාල්ස හි නිසාම මී මී අනේ අනේ කජිස්තිමයි රක්කාතිරකම් ගේ නිසාම ගායම් කරේ වෙන්නේ ආ මී එමිහක ලිබේ එච්ච කු එමිහක මී කංකම හරද කරන් ජීහෙනි යකුන් දෙකොලෙන්නු ජීහෙ මිහාලත් ඇමරිකාගේ රයියතුන් ගීන බේ වරුණ දන එම්මෙන්නේ කි මුස්සදි මුස්සදි එහෙනම්ස් මුස්සදින්නකි මදුබයි නේද ඇමරිකාගේ මුස්සදින්න වර තනවස් කොමෙ වර උලෙමස් වසෙහ කොමෙ එකමක ඇමරිකාගේ මෙදුෆන්තිගේ මිහුන් ගිනේයි මෙදුෆන්තිගේ මිහුන් නැකි දිවේචම් කිරියාම දෙකොණු ජෙහෙ නුජෙහෙ සාබු මිහුන් එමිහුන් බේනු වේ හැම සබ්සිඩි එමිහුන් බේනු වේ ඉලේ ගෙදොර නෝනියා මී යන්නේ සබ්සිඩයිස් කොෆ වුණා ගෙදොර නේද එහාලතු ඇමරිකා රයියතුන් ව බිලියන් බිලියන් ඩොලර් මී හරද කරන්නේ බේරු හංගුරාමතක අෆ්ගානිස්තාන දෙ ට්‍රිලියන් ඩොලර් හරද කොෆි ඉරාක් හංගුරාමේ ට්‍රිලියන් ඩොලර් හරද කොෆි ටෝටල් ඉරාක් අෆ්ගානිස්තාන 3 trillion dollar හරද කොෆි කොබැතු හාස්ු කරන කම යන කොබැතු කොම්බේකතු හඟුරාම කුරු කොබැතු ඇමරිකා රයිතන ජිබුන ඉච්චේ මේ සුවල් තංග ඇමරිකා ඇතලේ ගෑස් ඇමරිකා ඇතලේ මෙති වරපඩ හද පොදිය ආකි මී හ වරපඩ හින් හමුණු ජීව දෙංග මේගොත මී හඟුරාම එවස මේ කුරණි ඇමරිකාගේ තෙරෙම වෙස කියන මී ඊශ්‍රායෙල් ටික කොද්ද හඟුරාම එක ඊරාන කොන් උඳගුලෙ කොග්ගින් හේ මී හඟුරාම ෆෙෂි ඊරාන කොන් නුරක්කදින් හේ ඇමරිකා කුරි එමෙ ඇමරිකා කන්නේ කේ ට්‍රම්ප කන්නේ කේ මී ඇමරිකා වි නුරක්කද දක්කා දේ කොවිස් බෆාර් බ්‍රාන් නියුක්ලියර් බාරේ නුනේ නියුක්ලියර් ප්‍රෝග්‍රෑමේ අනේ බෆාර් බ්‍රාන් හුරුමුස් කරන බන්දු කොග්ගෙන්නේ අනේ බෆාර් බ්‍රාන් ඊරාන් ලීඩර්ෂිප් බදල් කරාෂේ දෙ මිකා ගොතක ගොස් එක රයියතුන්ගේ තායිදුනේ බේකාර හඟුරාම එක එව්ස් කොතක මීගේ මී මී අනේ මීති මී ජස්ටිෆයි කොද්ද වෙන ගොතෙන්නේ මිහාරතු ගොතිමා දෙනක ඊරාන යති හම ශර්ත ගබුල් කරන් දෙන් හඟුරාම දම්මා ගොත් නේද එයිම ඇමරිකා ඉතුරු චොයිස් එන්නේ මියකු හම ගින ෆරාතක මුණා ගොතු ඉතුරු චොයිස් එන්නේ කොමස් ඩීලෙන් හදන් ඇමරිකා මජ්බුරු වන්ද මෙහා ට්‍රම්ප් විදාල වෙස් වෙච්චි මියන්න මිට්ටම් ඉලෙක්ෂන ෆහු නෝන ඉලෙක්ෂන් උගේ කුරිම් විස් හවරා පුට්ටලෙන් ජීදානි නේද එම මිහාර මෙති ලදේ ගාම ලදෙග්ග වරපඩ ලදෙග්ග බෙදි ඒ වාගත කි ඇමරිකා හී කුරි ඊරාන තුන් හතියා රුස් කොල්ලේ වෙනකම එක උනාතියක් කවි ඇමරිකා හතියා රුස් වෙනි ඇමරිකා ගේ මිනිෂන් මදුවා වාක් දක්කනිය නෝ ඒ රිපෝට් මහා වාගේ පොරි ඩිෆයි මිසයිල් තහම ගාගනක බයකම වඤ්ඤා ඇමරිකා නුරකවවරකම් හුරි මදුවේ අවුන දන හොස්වියකි එම මිහාලත් අනකයි මිසෙල් තේකි අවහක උහෙද්දේච්සෙන්න මිහාලතුග ඇමරිකා සිෆෙන් මග කණුමතිග තිබෙගෙන හඟරම් කරන් දතිවමා ඇමරිකාගේ වරක්ගෙන මනවරතෝග දබරිහා එච්චි මෛදානු ගෙන්දන් ජෙහුමා සිෆෙන්ගේ එමේ ලොජිස්ටික් මස්සල් ජෙහුමා ගේත ලොජිස්ටික් එක්ගොතක වෙස් කෑරි හසාපු ගෙනවේ කන්නේ දෙන් ඇමරිකායෙන් උන්හාස් උම්මීදකි ඊරාන දෙකොළ අලාපාව ඉක්සෝදී ෆියවරතෝග අසරු කොග්ගෙන් නොනියා ඉක්සෝදී හඟුරාමෙමි කියන ඊරාන් ඉඳජස්සාලන් ඊරානු ගහම මුලි ලේනාර් බුරිකොල්ලන් අලාෆයි ෆියවුරුත කාමයක් වේතු නොතුමි පාරක බාජු මරණින් ඒත ඒ කාමයක් වගෙන් ඊරානුගේ තෙරෙන් අනෙක්කාය රයියතුන් තකෙන් නොකමගෙන් සර්කාර වට්ටා ජතු මී කබ මිකුරා උම්මීද මිගොති මීකී එක්ගොත කවෙ ඊරානුගේ තෙරෙන් මේකම් වාන්න එවි සුම්මීද කමෙන් වේ ඊරාන් මීහුන්නකි එමිහුන් සර්කාර දෙකොළු මීහුන් වෙස් බේරුග දුෂ්මනක වාගවාර වාගතක එමිහුන් ගින බය පන්තක නුකුරානි ෆහරෙග්ග මීහුන් ඔලේ ටෙරරිස්ටුන්ගේ බයක් නෝනි වකි ජවයන් හදාගෙන ඔලේ වකි බයක් මේකත කමේ කොෆාන් එම් ඇමරිකා කුරිමතිග මියොති හැම එක නෙම්ම කමේ ඉක්සෝ දිගුතුන් ඊරාන ඉඳ ජීගන් ඊරාන දූ දීෆානතෝ ඒකී එවස් යකින් කම එක කමෙන් එම් මිහාරතුක මියොත නොවෙජ්ජි ඇමරිකා කුරිමතිග උනා දූ දිනු ඉතුරු චොයිස් එන්න ඕන
1: මේ ඊරාන සිරුන් මේ හොරුමෝස් කණ්ඩෝලේ මෙදවරකුන් හම තෙව බේරු පුරමුන් ගෙන්දාකම ඇමරිකාගේ මේ හකතය බේ වසිරු හම විතාලුමුන් එබ ගෙන්දවා දෙකන් මේ ඊරානුන් එබ දොග කුර කොබැතො මිකමුගේ මේ එකුදවගෙන් වා හගේ ගතකි
0: ආ තී මිහරක් නස් වර බොඩ අරතක ෆෙක් කමෙන් ගේද එකන් අරතක වේ ෆමිය තී ඇමරිකා බේනුම් වේ ඇමරිකා කන් හොරුමෝස් කණ්ඩෝල කන්ට්‍රෝල් කරනි දක්ක එවාගතකි ඊරානවතුන්

දනි වර බොඩ ඒගේ ෆොනිිමීරුකං ලිබෙමු. රාජ්‍යයගේ තරගීයටකා වර ගින ගුණ මසක්ක පොළුත එක එක සියාසී පාටි තකු රාජ්‍ය වෙරිකම අයිස් කුරවිගෙන් ගච්ච. සියාසී පාටී තහුගේ ලීඩරුන්ගේ හයාලා විස්නු තෆාතු. රාජ්‍යයක මේ ඔන්නනී හාස ගොතෙක්ග දෙෆිකුරේ සියාසී බොඩු දෙපාටීය. දෙපාටීයකි වෙස් මිහාතන රාජ්‍යයක දෙහස් අව්ව නහරුම් පෙසිගෙන් වෙරිකං මිහා හිසාවක් කුඩි දෙපාටියකි දෙෆිකුරෙක්ගේ දෙපාටී. අවුන් ගබුල්කුරා ගොතුග අල්ගොඩුමෙන්ගේ මේ පාටියකි අල්මෙන්ගේ ඉස්සෙත්තේ රයිසුල් ජුම්හූරියා වෙරිකම වඩායගන්න වීරුග ගායකණ්ඩක තිංහා හෙන්හා මෙම්බරුන්ගේ මච්චන් එකුලවේ පාටිය. එහෙන් නමවෙස් ඒගේ දෙහරෙන් දෙහරු බෑ තිංහරා ගායකුරා මුන් දායරුග මේ පාටීගේ කොංගුරෙස්සේ ආද භාවමුන් දායරුග මේ පාටීගේ මියදුගේ මිරේ මි ගඩියා හමයන් මෙම්බරුන්ගේ අදදකී හයිද්දිහ නුවහාස් තිංසතයක ෆස් තොලස් හතරු මෙම්බරු. අලුගඩ යගින් ඉරාත්තුළ කුරවියයාම මි කොංගුරෙස්ගේ කුරියන් ඔයි තිින්දුවස් නිමිගෙන් දායරුග මි පාටීගේ මෙම්බරුන්ගේ අදදු අඩ්ඩිහ හාස් මෙම්බරුන්ට පුරේ මතිවෙගෙන් දානෙ. එබ ශක්කෙන්නයි අලුගඩමෙන් විස්නාලඟබ ජෙහේ සියාසී පාටීයක රජ්‍යතුන් ශෞගවෙරිවේ ඒ පාටීයෙක්ගේ දෆ්තරුග හිමෙනි ඒ පාටීයෙක්ගේ මෙම්බරකම් මෙ වනි කොංකොන් සබප්තකෙන් ඔයගෙන්තෝ. එබ ශක්කෙන්නයි සියාසී පාටීතක ආමු රජ්‍යතුන් මෙ වන්නනී ඒ පාටීතහුගේ ලීඩරුන්ගේ ඒ පාටීතකුගේ විස්නුමා ෆිකුරා හියාලා ගෞමුගේ මුස්තක්බල් කණ්ඩයල් මට්ටක ඒ පාටීගේ ලීඩර්ශිපුන් කණ්ඩාලා කන්තත්තගේ මච්ච විස්්න. වෙරිකම පාටීතහුගේ වෙරින් රියාසී ඉන්තිහාප්තහුග කුඩිමත්ලෑගෙන් එබේෆුන්ගේ මිනිෆෙස්ටෝ රජ්‍යතුන්න හුෂාලා ඒ මිනිෆෙස්ටෝග හිමනේ කන්තත්ත තම්ෆීස් කුරුමුග ඒ පාටීතක කුරෙවුණි කිහා මසක්කතෙත්තෝ රජ්‍යතුන් වරබොඩ මියදු දෙන ගනේ. එකතුන් ගෞමගේ හෙවා ලාභයා මංෆයට්ටක සියාසී පාටිතකුන් කුරමුදා මසක්කයි රජ්‍යතුන් වර ගාතුන් මියදු බලාකං එබ අල්මෙන් ගබුල් කුරන් ජෙහෙ. ශක්කෙන්නෙයි සියාසී පාටීතකා බෙහේ කානූනු උපම්වේ ඒ කානුණුගේ දසුන් උපෙති පමිහිර සියාසී පාටීතක ඒ කානුණුගේ දසුන් කණ්ඩ එලි පමිවා මෙම්බරුන්ගේ අදදවුරෙ මති මෙම්බරුන් තිබේ කොම්මෙ පාටියක දිවෙහි දෞලතුන් වරබොඩු හේදයි කොම්මෙ අහරකු ඒ තිබේ මෙම්බරුන්ගේ නිස්පතුන් එබකුරේ. ඒගේ මානයකී පාටීත සියාසී පාටීතන් උපෙති පමියොති රාජ්‍යයේගේ තරක්ගීයා හමජිහුමා කුරියරුමා ලාභයා මංෆා මේ කවමන් හෝදා දෙනුගේ මයි මක්සදුකකම. අනු ගබූල් කුරාගොතුග මියදු අල්මෙන්ගේ මි කුරුකොත් දන්නවා නම පීන්සි මිහා හිසාවන් මි කුරි දතුරුග මි පාටීගේ ලීඩරෙක් ගොතුග මිහිරි අල්මෙන්ගේ මියදුගේ ඉස්සෙත රයිසු ජුම් හොරිය. එමනික් ෆානු කොම්මෙ දුවහකු මියදු එමනික් ෆානකී මේ කවුමගේ රයිසු ජුම් හොරියාගේ ඒ බුර මස්සූලියතු අදාකුරම්මු ගෙන්දවනව සල්මන්ගේ ඉජති රයිස් ඒ බුර මස්සූලියතු අදාකුරව මුම්වෙස් පාටීගේ කංකං හරුදනාකෝ කුරියක් ගෙන්ගොස් පාටීගේ එතරේගේ හුඩිහාකමේ වර ෆුඩිහම කුරුමට්ටකා වර බුර මසක්ක පොළුතකෙන් එමනික් ෆාන කුරබ්බ. මිරේ අලුගඩුමෙන් අලුමෙන් පාටීගේ කොංගුරෙස් පාවම් දායරුග කොංගුරෙස්ගේ එම්මෙ මුහිම්ම එක්කමකී පාටීගේ අසාසී ගවායිද ගෙනෙෆා හුරි බදල්ත. ඒ බදල්ත මියදු මෙවනී ඒ බදල්තක තිය ලොබ්බෙති ආම් මෙම්බරුන් එංහාස් ෆස්තොලස් හතරු මෙම්බරුන්ගේ වෝටුන් අල්මෙන්ගේ අසාසී ගවායිදු කුරියන්ගොයි මි පාටීගේ මුස්තකබුල් කණ්ඩාලා උසූල්ත තිබෙෆුන් වනී ෆාස්කොත් දෙබ්වා. එයි මිහා හිසාබ දිවෙහි රාජ්‍යයක සියාසී පාටියකුන් ඒ පාටීගේ අසාසී ගවායිද එම්ම ගින රජ්‍යතුන් වෝටුලෑගෙන් ෆාස්කුරි අසාසී ගවායිදකි මියදු අල්මෙන් පාටීග ඒ ෆාස්වගෙන් දිය අසාසී ගවායිද. එකමට්ටකා පාටීගේ ලොබ්බෙති හුරිහා මෙම්බරුන්ට වරහූුණු මරහබයිතන්නවා. අදේ අලගොඩුවෙන් මියදු මේ පාටීගේ අසාසී ගවායිදු ෆාස්කුරවිගෙන් දියයිරුග අලගොඩ මෙ මේ අසාසී ගවායිදුගා

0: అల హరకాయత్తకెన్ ఉఫెద్ది దీని ఇల్ము వెరింగే మజిలీహెన్ ఉఫెద్దిగెందియా అంహెనుంగే హరకాతెన్ ఉఫెద్దిగెందియా జువానుంగే హరకాతెన్ ఉఫెద్దిగెందియా ఇస్ రవ్వెహిన్న హాసకురవిగెన్ ఇతురు గుణవణే ఉఫెద్దిగెందియా అల్మెంగే మీ పార్టీగే రైసకి హగీగతుగా హురిహా హురిహా ఫంతియక జువానున్న మేదోముర్ఫురాగ బేఫున్న ఇస్రవ్వెహిన్న కుడకుదిన్న అంహెనున్న మిహెంగాస్ హుడిహా బేఫులున్న వర ఖాస సమాల్ కంబె దెవ్వా లీడరే కాల్మంగే మీ అదుగు ఇజ్జతే రైసు జుమహుడియాకి కొమ్మె దువాహకు అలుగొండు ఎమ్మె బొడం హాయరాం వా ఎక్కమకి అలుగండవ్వె సొన్నని అలుండు హితంగరా బైఫారా సావిస్ గడియరే అలుగొండు మెంగే రైసవ్వెస్ గాము ఒన్నాని హమ సావిస్ గడియరు తాయి ఎన్నవెస్ అలుగొండు మెన్న బైఫారం అన్న బై లీవుంతం మీ బురకం ఉళేరుగ ఏ లీవుంత రంగళ బలే నులెవే ఏ బల నులివెముగ సబబం మీ బైఫార లండువెస్ లిపి ఫెబూరి ఏ బైఫారం ఏం బిజీ కొం ఉళేరు బై బేఫుళం ఏం ఫణువా మెసేజ్ వచ్చేస ఓకే జహాలీమ బైఫారు అణద్దు ఎబేఫుళ ఎకమా గుళాలారు మీ ఓకే జహి ఫొన్నని నుబా ఎచ్చక మికహాలకం తత్తవెస్ దిమావే ఎహెన్నవెస్ అళుగండు మిఫాడు లొల్ల ఫెనును వర ఖాస తనే అల్మెంగె మియొబ్బడు అసాసీ కవాయదు వర గిన దువస్తకే దియ హగీగతుగా మీ కవాయద మిగిన ఇస్లాహతక బదల్త గెనవుముగ ఎయిన్ కొమ్మె బదలెన్ అళుగండ ఫాహ కురెవుని అల్మెంగె ఇజతే రయీసమ ఎహా బిజీ కొం ఒళుబ్బమ్మెస్ అళుగండు మెన్నంగే అసాసీ కవాయదుగా ఫాహగ నుకురెవే ఫిలిఫియ నుకుతాతక పోయింటు తక దందెన్ హమ బొడువళాఫ హమ కొమ్మె దువాహకు మితంకొళ మీని మిహెన్ ఎతంకొళ మీని మిహెన్ మితంకొళ రంగళు కొల్ల మితంకొళ మిహెన్ ఓ హమ అజాబు వాహక హల బేఫలం నగి జతి రైసు జుమ్ హుడియాకి ఏమ అళుగణు దండవాలం పేను బణి మీ సబబు తకట్టక హగీగతుగా మీ పార్టీగే కురిమగు మీ పార్టీగే కురిమకి అళుమెన్ హురిహా లొబెత్ మెంబరం హురిహా రయ్యతుం గబుల్ ఫుల్ కురంజేనే కొమ్మె పార్టీ ఎగ్గె బెస్ ఉమ్మీదకి కురియరుమకి పార్టీ ఉఫెద్దుముగే మక్సదకి మీ కౌముగె హెవాలాబే మసకె కురు ఎవ్వె సియాసీ పార్టీ కవరెం అబదువే సల్మంగి ఇజ్జతి రైసు జుమహురియా విదాళువా ఎబ్బస్ ఫులోయే ఎవ్వె సియాసీ పార్టీ కవరే మీ కౌముగె మస్లహతు బొడువాణే ఏగె ఫహున్నే పార్టీ వియస్ దెంగన్నెచ్చవి సన్నాడు ఎమ హురిహా కమెగ్గ అల్మంగి ఇజ్జతి రయీస్ వర వర బొడ కంకం బల్లవ వర ఖారింగ్ వర సమాల్ కందీగె హుడిహా కమే బల్లవ కమట్టక ఆల్మెంగ్ పార్టీగె ఆమ్ము అడ్డిహాస్ అడ్డిహెంగ్ అదినువే హైద్దిహ నుహాస్ తిన్సతేక ఫస్ తొలస్ హతరు మెంబరు నమ్మగ రైస వర బొడ శుకురు దన్నవ అదే మిరేగే మీ మీ పార్టీకి మీ కాంగ్రెస్ మీ తారీఖీ కాంగ్రెస్ తారీఖీ కాంగ్రెస్ అక వెగె మిదని రాజ్యేగ మిహా గిన అదదిగ్గె గాయగండక తేరస్తేక మెంబరుంగె మచ్చం ఎకులవే మిహాబడు కాంగ్రెస్ బేబిగెన్ దాతి అలగొండ మేము పార్టీకి లొబ్బెతి మెంబరున్న మీరేకి వరం ఉఫావరిరే మీరేకి వర ఖాసరే అది అలగొండ మెంగే మీ పార్టీగే అమాజకి అలమెంగే పార్టీగే రైస్గే లీడర్షిప్గే అమాజకి మీ అహారు నిమ్ముగే కురిన్ అల్లాహుగే రహమె ఫుళా ఎక్కో ఎల్లక్క మెంబరు హిమనే సియాసీ పార్టీ యొక్క పిఎన్సీ హెదు అదే మీయదు అలగొండ మెంగ్ ఇయ్య మీయదు కాంగ్రెస్ ఫెషి ఇయ్యగా అలమెంగే రాజ్య తెరేగే ఎక్కి కంకుడు తకు రాజ్య తెరేకి రడ్రఫ్గే స్టియరింగ్ కమిటీ తక కమిటీ తహుగే రయీసున్న దాయిరా రయీసున్న ఎకి ఎకి బేఫుణం అది ఖాస దౌవత్ దేవిగే వడాగండి బేఫుణం ఇజ్జ వడాగండి ఇజ్జ ఎక్కం అలమెంగే ఇజ్జత్ రయీసు జుమ్హూరియా వగుతు హేద కురెవ్వి రడ్రఫ్గే వడాగండివి మందూబు కౌన్సిల్ తహుగే బై రయీసు దాయిరా తహుగా అలమెంగే స్టియరింగ్ కమిటీకి తహుగే రయీసు దాయిరా తహుగే రయీసు ఏ బేఫుణ్ణ బద్దలుకో ఏ రజ్రఫుగే తరగీయ కురెవెన్ హురి కొం కంకమెత్తో రయ్యతు బేణువణి కొం కంతత్తకెత్తో రంగళు కురం కొం కంతత్తకెత్తో ఇస్లాహ కురం కొం కంతత్తకెత్తో కురియ గెందం ఒళం ఫిల్లు బేవి හෙඳුණු හයිගඩි බයින් ෆෙෂිගෙන් ඉයේ හවීරු හයජෙහුමා හමය හම ෆුළු ෆුළු මීටි ගායක් ගඩකං අ බද්දලුව මෙදුණු කෙඩි කුරියක්ෙන් දෙමුණ. මියතු අනෙක් හම මෙන්දුරු පහු එක්කො අවිරු එක්කොම් බිදී බද්දලමු තහු. දන්නව මියුලේ වාහකයකි. හගේගතුගා රයියතුන් අලුගොන්මෙන්ගේ කුරීගේ දෙහා සශෙක්ගේ කුරි මිදන්න වනි. කුරීගේ වෙරිකම් කුරීරුග ඒරුගේ වෙරිකමගේ වට්ට පාලිය. ඒරුග රජරසන් අලුමෙන්ගේ අලුන් හඳාන්ගේ බොහරි දෙහස් අබ්වන අහරු රයිස් මවමූන් වඩාගති ඒරුග ඉන්තිකාභුග. රයියතුන්ගේ කංකමන් එදුම් මියදු හුරිවරු කුරුකොතක දන්නවාදම. රයිස් මවමූුණු අලුගොඩු ඒරු ඉන්නමාද වඩායන් රජතුන බද්දලකො පෙහි කොන් කමෙත්තෝ රජතුන් බේනු පුළු වනි. අලගොඩ මෙෙන් රජතුන් බුණි විදා දෙන්නවී රයිස් මවමුණ අරහුග තිමන්න මෙෙන් බේනුම් වනී ගබුරුස්ථානු වශාපාරු රාණාදාශය. මිකන් කුරෙවිච්චකම් ව්ඥාමු ඉන්නමාදූ රජතුන්ගේ හුරිහා වෝට රයිසල්ලි බේන. ඒ ගායගණඩක දොළුදක්ක රුපියාගේ වාහක මිදන්න වනි දෙහස් අශෙක්ක. මියදු රියාසී ඉන්තිකාබෙක්ග පාටීතහුගේ බෙරින් රජශ බඩා ගතීම. රයියතුන්ගේ එදුන් අන්නානී සතේක මිලියනු මතින්. එම මේ අලගොඩම මි කවුම ආ කාවන් අසාසීක දසුන් මි සියාසී පාටීතන් උපෙති මිගෙන ඉස්ලාහග තහුගේ සවබුන් රජ්‍යතුන්ගේ උම්මීදු රජතුන් ගොයි මින්බරු එයින් හාමබෙගෙන් මිතනි. එම වරන් හෙෝ රඟලු බදල්තකෙක් අන්නමු මිතනි. අලුගොඩ මෙෙන් රජ්‍යතුන් එදැනී හුරිහා සියාසී පාටී තහුගේ ලීඩරුන්ගේ ඇරිහුම් වෙෙස් කුරියන් ඔයි ඉන්තිකාප් තහුග රියාසී ඉන්තිකාපුග වාතකුරා ලීඩරුන්ගේ කිබයිම් වෙෙස් හුරිහා රජතුන් වෙ එදැනී මි කවමන් හෙවා ලාබයා මංෆා කුඩියරුන් රජ්‍යතුන්ගේ පුදුන් තෙරිකං රජ්‍යතුන් උපදා අරාමග උලවේන ගොතක කංකම් බට්ටක්පුර. මියදු මේ සියාසී පාටිය ගොතුග පන්සගේ අසාසී ගවායදු එකුලවාලීරු මි හුරිහා කමකං එවැනි අලි අලුවාදාත්. සියාසී පාටි තහකි හගීගතුග ඒගේ ජාතුග මියදු ගානූනිී භාරුවෙරිකං ලිබිෆාවා පාටීතකි. අමිල්ලිය ව්‍යපාරිකෝ ව්‍යපාරි රජිශ්‍රීකෝ ව්‍යපාරි කුරුම්ගේ පුළා දායරයග හුරිහා කමෙ කුරුම්ගේ හුරිහා භාරි සියාසී පාටිතකක් ලිබිපවේ. එම පාටීතන් රඟළුගතුග හිංගේකම ව්ඥාමු මියදු පන්සිම් පෙනිගෙන් මිදනී රයියතුන් ශෞගවරිකං එබ හුට්ටේ රඟලන් හිගේ පාටීතකං ආයස් වද එබේ ෆුළුන් අමිල්ල රජිශ්‍රීව. මියදකු වගක් එවස් බේෆුලක් එවස් පාටියක නොවෙත්දෙන් ඒ ජමාන් මාජීව හිඟච්චි. මියදු කොම්මෙ බේෆුලකු සියාසී පාටියක වන්නනී කොම්මෙ මෙම්බරකු සියාසී පාටීන් වකිවනි එබේෆුල එක අතු ගොන්න ෆෝනු ඊෆාස්තරෙන් පෝටල්ලවද ඉලෙක්ෂන් කොම්සනුග එබේෆුලකු අමිල්ලය රජශ්‍රී වෙවේනි එබේෆුලකු අමිල්ලය රජශ්‍රීන් වකි වෙවිගෙන් දානී වෙස්. එම ශක්කෙන්නෙන් අලුගන්න මෙග මි පාටිය ගායගණඩක මිදිය දොළොමස්තරේග මීගේ අලුන් හඳාමනි එම්මස් නොවත මී දොළොමස් ඒගේ කුරින් මි පාටීගේ මෙම්බරුන් අදදකී ෆස්තොල සංහස්. එම ඒගේ මානයකී මියදා හමය ගායගණඩක බාරහස් මෙම්බරුන් දොළොමස්තරේග පන්සිය ගුලි වඩා ගන්නවා ඇ. මේ අල සියාසී පාටීෙන් උපද්දාගෙන් වෙස් බෑක නුකරවේ මෙම්බරුගේ මසක්කත. එවස් රජතකන්ඩු ෙන්න්නට ෆෝමතකින් හිපයි අලුවන් මෙෙන් කුරිග ෆෝම් ෆොනි පුරි දුවස් වරුග අල්මෙන් දෙහා සශාරාගේ තේර සාදාගේ වැරිකමුග තෙරයගේ රුග අල්ුම පපීම ෆෝම් පුර ගලුණින් හම ඒරුග එදෙන් අබදවෙස් එක ගොන්න ගොයි අබදුවස් කොම සියාසි පාටයකුන්සේ පාටි බොඩුකුරමට කම්මසක පුරමුදාන් ඒරු අල්මෙන් අයිජම කාරග හම ෆෝම බන්ඩේ තන් හිපයින් හම දුව මිහුන්න කාරික හිඟාගෙන් හම වදදාය හුරිහස කර යෙහින් හම ඒ එක ඔන්න ගොයි ඒ රිකවස්ටුවස් කරන්ජහ එදෙන් වෙස් යහෙන් පාටියවන් එන්න අවස් පාටීන් වකිවගෙන් වෙස්ථාන් අලුගන්න මෙගේ තා සිසාපතකක් බෙල බලෑරුග අලුමන්ගේ පාටිය වන්න මෙම්බරුන් පාටී දුකොෂෙන් නුදේ. ඒයි වර බොඩු කාමියාව. පාටිය වන්න මෙම්බරුන් පාටීග මඩුකොක්ගෙන් ඇතිබෙනී අලුන් ගබූල්කුරා ගොතුග ඒ පාටීගේ සියාසත්තා ඒ පාටීන් කණ්ඩාලා උසූල්ත කමුදාති. අලුගඩු අල්මගේ ඉසතේ රයිස්සු ජුම් හුරිය අලුවෙන් පාටීග පරාතුන් දේගො යකින් කමකි. රජතු මජලීහුක මි පාටීගේ ඉසතරි හෛද්දිහ තින් මෙම්බරුම යොගුත පතිබි. අලුගඩුවෙන් රජතු මජලිස් රාජ්‍යයක සියාසී තාරීහුව මි ෆෙන්න්නමු දනි අබදු වෙස්සේ වෙරිකංකුරා පාටියක මෙජෝරිටී මියොන්නනි බොඩුකම් එහෙන් නම වෙස්. അളുകൊണ്ടുമെൻ രയ്യത്തുണ്ടദ്ദേഹം വേണം വാ യകംകമക്കി അളുകൊണ്ടുമെങ്കെ മിയതുകെ രയ്യത്തും മജിലി സിംഗമുന്തണി രയ്യത്തും മജിലീഹുകെ മെമ്പറുങ്കെ ഫുരിഹമ ഇഖ്തിയാറ രയ്യത്തും മജിലീഹുകെ ഹെതിഫുരി കാണൂണ ഗവാദ ഉസൂൽ തഹുകെ തെരെൻ ഫറം ഹമഹമ ഇൻസാഫ് വരികമായിക്കോക്ക എവ്വസ് നാജായിസ് സിയാസി നുബാ നിയതെഗ എവ്വസ് കമേ കുരവെമു നുദാക എമ അളുകണുമെൻ അളുമെങ്കെ മി സർക്കാര ഇസത്തെ റൈസു ജംഹൂരിയായ പാർട്ടിയെ റയ്യത്തും മജലീഹുകെ കുടിഹ ഇജ്ജത്തിന് മെമ്പറും വെസ് വര അമാനായത്തരികമായിക്കോ മി പാർട്ടിയ സർക്കാരു ദംഹട്ടൻ തിപ്പിക്കമുകെ യകിങ്കം അളുമെങ് അറുവ ആതെ മിരയക്കി വര കുറുക്കുറു വാഹക കൊളെ ദക്കാലം ഒഴേ അളുകണുമെൻ വരം ഉഫാവേ മിരേ മി മൻസറും അളുമെങ്കെ കുറിയെ റൈസക്കു അളുമെ ലോമത്തിൻ ഫെണ്ണങ്ങിനീമ അതി എഹം പാർട്ടി തഹുകെ ബൈ ലീഡറും ഫെണിഗൻ ദിയയിമ വരം ഉഫാവിസ് അതിവെസ് അളുകൊണ്ടുമെങ്ക ഹയാത്തുക വെരിക്കം കുറി കൊഫ തിബി വരഗിണ റൈസും എപ്പ തിബ്ബെവി എയിൻ റൈസക്കുവെസ് കുരിമത്തിൻ ഫെണുന്നമ വരം ഉഫാവിസ് എൻ നമവെസ് മിരേ എ നസീബു ലിബിഗൻ നുദിയമ അളുകൊണ്ടു ഗാമെസ് ഹിതാമകുറാ വാഹക ദണ്ഡവം അതി അളുമെങ്കെ പാർട്ടിയെ ലൊബെത്തി മെമ്പറുണ്ട ദണ്ഡവാലോത്തി ഇമാദമയക്കി അളുമെങ്കെ പാർട്ടിയെ എം എ ഖാസ എ ദുവസ് മാദമ നുവൈച്ചഹാരു മി പാർട്ടിയെ എക്കി എക്കി മകാംതക കുരിമത് ലബ്ബാത്തി വി ബേഫുണ്ണ വോട്ടു നെഗും ഒണ്ണാണ് മിരേ ഹമ തിബേഫുളും കുരിമത് ലബ്ബാത്തി ബി ഹുരിഹാ ബേഫുളും ഹമ നുണിദാവെസ് കെമ്പേൺ കുറമ്പി എക്കമെൻ ഹുരിഹാ ആമു മെമ്പറുണ്ട യക്കീം വാണ് മി പാർട്ടിയെ എക്കി എക്കി മകാംതകം മിസാലക മെമ്പറുങ്കെ മജിലീഹ അഷാറ മെമ്പറും ഹുവായറുക ആമു മെമ്പറും കൊത്തുക അഷാറ ബേഫളും ഹുവായറു ഹൈത്തിഹ തിം ബേഫളും കുരിമത്ലാകെ ബ കെമ്പേൺ കുറബ നായബു റൈസ് കമങ്ങെ തബ് ബേഫുണ്ണെ ബാദ കുറബ അങ്ങനുങ്കെ തെരെ മീ സെനറ്റ വടാന്നവം എത ബേഫുണ്ണെ ബ കെമ്പേൺ കുറ ഗുഡിഹ ബേഫുണ്ണ മിനിമം കമായകം ഇന്തിഖാബുക വാദകോ കെമ്പേണുകോ എബേഫുളും ബേണും എബേഫുളകു ബേണും മീഹക വോട്ട്ലുമുകെ ഫുർസതു മിനൂണി ആദി പാർട്ടിയക ഫഹിവെഗന്നെ നുദേ വര മിനിമം കമായക്കോ എഹ നൂണിയ അൾമെങ്കെ പാർട്ടിക്ക് ചെയ്യാപ്പാസൻ മിയദുസ് വിദാളവി എഹ നൂൺ നമ കൊങ്കുരസൻ ഒണ്ണക്കമ വഞ്ഞാമു രാജ്യത്തരെ ആയസ് മന്ദൂബു മീഹ ദോണിൻ തൊരികണു മച്ച ഫായലാറുക നായബുറൈസ് ഉണ്ണാണേന അതുക ഹിഫാഫെ എത്തനും ഏണ ഗെന്താണി റിസോർട്ട കരെ എഹ നമവെസ് വര രംഗള വര ഫുരിഹമെ കങ്ക ഹിംഗമുമ്പിതണി എക്കമട്ടക പാർട്ടിയെ റൈസൻ അതി ലീഡർഷിപ്പ് വരബട ശുക്രുദണ്ഡവൻ അളുകൊണ്ട് വാഹക്കോൺ നിമ്മാദാണി അളുകൊണ്ടുമെൻ എം എൻ ഗുളികൻ മീ കുറ മസക്കത്തുക ഹാസക്കോ അളുമെങ്കിൽ ഇസത്തെ റൈസു ജംഹൂരിയ മീ കൗമ ഗെണ്ണമു ഗെന്താവ ഇസ്ലാഹി ഹെയോ ബദൽ തക്കുക എമണി ഫാണുകെ മസക്കെപ്പൊഴുക എമണി ഫാണ മാൻ അള്ളാഹു കാമിയാബ ബറക്കായ് മെമ്പർ കൊദ്ദെബു ദുവാക്കുരമു അതി മീ പാർട്ടിയ മിയതപുരെ ഉഫാവരി റങ്ങളു മുസ്തകുബലെ മിംബർ കൊദ്ദമുങ്ങതി ദുആകുറമു ഹുരിഹാ ബെഫുണ്ണ വര ബാജ്യവരി ഉഫാവരി രേഖങ്ങതമു വസ്സലാമു അലൈക്കും വറഹ്മത്തുള്ളാഹി വബറകാതുഹു.
1: ശുക്രിയ കോൺഗ്രസ് പാർട്ടിക്ക് പാർലമെന്ററി ഗ്രൂപ്പ് കെ ലീഡർ ഇംഗ്രാദു ദായരാഗ ഇസത്തെ മെമ്പർ ഇബ്രാഹിം ഫലാഹ്
2: എം ഹാസിരിൻ ദെൻ തിയ ബേഫോണ മുഖാതബ് കുറവ മീ രസ്മിയാതുക വാഹക ദക്കവാണി പീപ്പിൾസ് നാഷണൽ കോൺഗ്രസ് പാർട്ടി കോൺഗ്രസ് ഗെ ചെയർപേഴ്സൺ അതി റയ്യത്തുങ്ക മജലീഹുഗെ ഇസ്സത്തെ റൈസ് അബ്ദുറഹീം അബ്ദുല്ലോ റയ്യത്തുങ്ക മജലീഹുഗെ ഇസ്സത്തെ റൈസ് അതി പി എൻ സി ഗെ ചെയർപേഴ്സൺ അബ്ദുറഹീം അബ്ദുല്ലോ.

ප්‍රමාණයක ෆහතස. අවුල්මෙන් දිවෙහි රාජ්‍ය තරගී කුරුමග ඒ තරගී කුරන් ගැංගුල එප්‍රෝච ගොන්න තෆාත්තකෙන් පුරජ්ජයා එක පාටිතක නිස් පැබෙදාට. ඒ හම වස්ස දෙනවා. ඒ සියාසී නිසාමකි. එනම් ගෞම ඉස්කුරුමකි කොම්ම සියාසී පාටය ගහුට්ටස් ගෞමන් හෙවාලාබලි බේකමේ බයික කුරඥා එක තරුහි බුදිනුන් එ බාරලු දිනුම්. ඒ ගණෙක් කොළු ගෞම ගෙල්ලුම් හුරිකමේ නිසාලක සරුකාරු හිංගා ෆරාතුම් පාටි කුරඥා වගුතුන් තැද වාහ දක්කංචය. තිකන්ති කුරණ ගෝස් කොෂේ ගෞම ෑදාහු රිතිගොතක නූනේ තිමන්නම වෙරිකම තිබිය කුරණ මිගොතශ ඒයි සිම්මා දර් සයාසී ඉදිකොළු හරකාතකිවෙස්. ඒ අවුන මසෙකර ගොත කීමියද ගෞම ස්කොක්ගෙන් ගෞමී ලෝබි ගෞමී ජෝෂ ස්කොක්ගේ මසෙකුර මහි ගාශ. ඒයි පීසින් අවුන්මගමි පාටීගේ ෆිකුරකි අද අවුන් දෙකේ ගොතුක දිවස්සක වීති අවුම කිබෑග හුන්නන් ජේන ෆිකුරුවයි. එරදුක විය මි පාටීන් කුරිය දියමුග අධි මි කොංග්‍රස්ගේ තෙරෙන් අවුන්මෙන් මුලියකු දෙම් බේෙනවා මෙසජකීවෙස් මී පීන්සීගේ අවුල්මෙන්ගේ මුලි ෆල්සෆා මියොතී එම් ෘතම කවුම ස්කුරු ෆල්සෆාගේ ස්වානුන්න මුස්කුලින්න ඉස්රවවෙයි. හුරියා මුරෙක් රඇත්තක අංහෙන් බේෆරුම් ිරියම් බේෆරුම් හුරියා බේෆුන් අවුන්ම දන්නවාදන මිකක් යොති මිහෙන්නේ අවුම තෙරෙගෙන තේ ඉතුර ජෙන්ඩාය අවුම තෙරේ ගොති ගෞමි ජෙන්ඩය කෙන්ය ගෞමි ජන්ඩය කී ගෞමි රාදු ක්‍රවිය අංශල් ලොහ දානනි කුරියශේ රාජ්‍ය මිහාරවර ස්තරගිය කංකම් හෝදා දිනමුගේ රාජ්‍යයගේ ඉක් සෝදු වෙස් අවුල්මෙන්න්නා හවාදරුග ඔති හම හගීගතු ගොස්වර පොඩන්ද වලෙක්ග ඒක සියාසි වහ කෙන්නු අවුන් හද ඇබුර අවුනම් ෘතමදින් හිතෝ දෙකි වාහක සතර නොම්බරු එද අවුන්ඩු දෙන්නෙවින් රාජ්‍යෙක් සෝදී හාල තොති වරද දක්කුෂ. එහිසාබුන් නගා කොළජ්ජහමටකා කුරමුන් අන්න මසකෙ කුරෝමියන්නන තරුතිවෙග තෙරේ. එකන් කුරම මියන්න එරුග එදිමවා ගොංජයවත්ත අවුන්මෙන් කඩත් කුරමුන් ඇරුග හිතාමයකි අවුරු දෙම දෙක්කි වාහකගේ චාරයක් කොල්ලාන. හිතාමයකි සියාසී ගොතුන් හම අවුන්මග තෙරේග ඔන්න රූහෙග තෙරේ. සිම්මාධාරු විශ්නුමෙන් ඉස් නුකර විබයි පාරම ගෞම ගෙල්ලුමා ගොත බයි පහරු බයි සියාසි ෙපුට මසෙක්කුර ෙපුට්ට. හිංගාශය එකොත් දූ කොල්ලම. ගෞම ෆෑදාහරිකංක කුරමකි හම ගෞම රඟලු ගෙක්කම ගවාතී සියාසී මසික කුරමකි හම කුරංජයකමකි එකම කුරෑරුග සිම්මාධාරකමයකිකන් කුරාකමඥා අන්නන් ඔ ජීල්තකුම් අවුල්මෙන්ගේ දරින් ඇදේ දරින්ගේ දරින් අවුල්මෙන්ඩා ස්වාද කුරෑරුග දේගුන්නාන ජවාබෙන් ඔන්නානේ ඒ තිබන්න මසෙක්කුරි ගෞමි විශ්නුමුගේ ගෞම ෆෑදාරුගතුගේ. එම අවුමෙන් වාමි ජෙහෙනී ගෞම ස්කොක්ගෙන් මසෙක්කුරා බයක මි පාටීගේ සියාසතකි අවුමෙන් සරුකාරුන් තම්ෆිස් මිකුරා සියාසතකි මියායකීග තරග්ගී ගෙනොමු ගස් වශා ජෙහය ගොතුග තරග්ගී ගෙනවා. අවුමෙන් අවුන මනකස් ජෙහිලානේ සතාරන එම්බරුග රයිතුන්න අවුනු පුරතම් වාහ දෙක්කිරුග දෙන්නේ වාහක. අවුන් ගබූද කුරාගොතුග ෆෙන්න්න මිහුන්න ඇල්ලෙවේ තරගී මුහින්මේ අබද සවමෙන් කුරාකමකි එකන් කුරවේ තො බලනයේ කොම්ම පාටිකුන් ඇසස් කොම්ම පාටිකු වෙරිකම හවාද ෆස්මි බලනී එම බොඩු පිල්ඩිං ඇලේතො එම බොඩු බන්දරු හෙදේතො නුන එම බොඩු කොමස්තනින් හෙදේතො කොම සිමාරාතෙන් අල රඟල් බේනුම් වේකංක එකමකු එය ඇකීග අවුරුමෙන් තෙරේගමි සියාසි ඔයවරුගේ තෙරයෙන් ගොස් මුගුරිගෙන් ෆුඩිගෙන් ගොස් නැතිගෙන් දියයි කෝච්චෙත්තො අවුල්මගේ ස්තිමායි ෆේර අවුල්මෙන්ගේ විශ්නුමා අවුල්මගේ හුන්ඩම් වාන මිදන්නවි ගෞමී විශ්නුමග හුන්නන් ජෙහේන අවුමතරේ කුරින් ඔයි රීති ආදකාදත අවුල්මෙන් දිවස්සක වීති කුරින් පහරු පහරු වෙරි වී කන්තත්ත නැතිගෙන් දියයි එහිතිරා මදාකුණු එක කණක අවුලන් තෙර ඔන්න වී කෞමී ලොයිබා ගෞමි ෆිකුරු එකන් එහෙන් දාකම් වඥා කිතම් වරුග දී මාරඇත්තක කිතම් බෑවර ඉන්ෆ්‍රස්ක්ෂ මස්ෘතක හිංගියස් එයකුන් නැතේ ෆෑදැ බිංගවති හලාක ෆේ. එම අවුණු ගබුල්කර සිෆයකි ෆල්සෆයකි වශා ජෙහේ තරගිය. ඉන්සානුන්ගේ ෆිකුරු තරගී කුරුමා එකීගයේ ගෞම දෙංහුරි තරගීකංකන් අන්නම් වානේ මිදකන්තන් එකූග ගුලි ලාමෙහිකින් වශා ජය ගොතෙක් ගෙනවේ තරගියකු අන්නානී මාන හුරි මාන ෆුන් දෙමෙට්ටනව තරගිය. එයි අවුරුමෙන්ගේ ෆිකුරකි ඒ මිගමි තරගීග වහකි. අවුරුමෙන්ගේ තරගීම යන්නනි මාන හුරි දෙකොළු ජෙහේ දෙමෙහෙට්ටනව තරකි. ඒගේ මිඋපෙදිගෙන් දනී ගෞම දෙකෙ ලෝබිව ගෞමුගේ මාසිය ෆහුරෙරිව අවුරුමෙන් අබතෝල මිගවමට්ටකා කුරි ජිහාදට්ටකා අවුරුමෙන් චුකුරෙරිව.

0: Çakı çakı çakı.
1: එංහා 441 kHz medium wave 890 MHz FM band
2: දිවහි රාජ්‍යයේ අඩු ෆෝනි කරුණ
3: අනිකාස් බප්ප හුට්ටාලිය ෆල්කේ ලිබේ හාස්කන්දියේ ඉතුරුබමුන්නේ
2: මම්ම වාහක
3: යොපෙන් ලිවේ හින්දු මාබණුන් තොලෙමුන් එදා ඉරු හීවේ
2: සහම්
4: යහගොත් දුණු කොංගුලේ කන්නුමා
3: ರೋಯ್ಫಾವಾ ಅಡಕುನ್ ಸೌದಿಯಾ ಬುಣ್ಯೆ
2: ಮಿಫದ ಅಸರುಗದ ರೀತಿ ವಾಹಕತ ದಿವಿರಾಜ್ಯಗೆ ಅಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಮಿಹಾರು ಅಡೋಸ್ವಾಲಿ ಫೇರೆ ದಿವಿರಾಜ್ಯಗೆ ಅಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲವ್ವ.

0: ඊරාණු ගහම මුලි ලේනාර් බුරිකොල්ල අලාපයි ෆියවුලත කාමයක් වේතු නොතුමි පාරක බාජු මරණින් ඒත ඒ කාමයක් වගෙන් ඊරාණුගේ තෙරෙන් අනෙක්කාය රජතුන් තකෙන් නොකමගෙන් සර්කාර වට්ටා ජතු මේ කබ මිකර උම්මීද මති මේක එක්ගොතක වෙ ඊරාණක තෙරෙ මේක වානකම එව සුම්මේ දෙකමෙන් ඊරාන් මිහුන්නකි එමියන් සර්කාර දෙකොළු මිහුන් වෙස් බේරුග දුෂ්මණක වාගවාර වාගතක එමියන් ගින බය පන්තකෙන් නුකුරානි ෆහරෙග්ග මිහින් ඔලේ ටෙරරිස්ටුන්ග බයක් නෝනි වකි ජමයන් හදාගන් ඔලේ වකි බයක් මේකත කම කොෆ්වාන් එම ඇමරිකා කුරුමති මිවති හැම එක නෙම්ම කම ඉක්සෝ දෙවතුන් ඊරාන් ඉඳ ජීගන් ඊරාන් දූ දීෆානතෝ ඒක ඉවස් යකින් කම එක්කම එන්න එම මිහාරතක මිගත නොවෙද්දී ඇමරිකා කුරුමති උනා දූ දිනු ඉතුරු චොයිස් එන්න ඕන
1: මේ ඊරාන සිරුන් මේ හොර්මෝස් කන්ට්‍රෝලි මෙදවරකන් හැම තෙඔ බේරු කුරමුන් ගෙන්දාකම ඇමරිකාගේ මේ හකතේ අබේ වසිරු හැම විතාලුමුන් එබ ගෙන්දවා දෙකන් මේ ඊරාණුන් එබ දොග කුර කොබැතෝ මිකමුගේ මේ එකුදවගෙන් වහගේ ගතකි
0: ආ තී මිහරක් නා ස්වර බොඩ අරතක ෆෙක් කමෙන් ගේද එකන් අරතක වේ ෆමියෝ තී ඇමරිකා බේනුම් වේ ඇමරිකාකන් හොර්මෝස් කන්ට්‍රෝල් කරණි දක්ක ඒ වාගතකි ඊරාණ වතුන් හොර්මෝස් කන්ට්‍රෝලි කන්ට්‍රෝල් නුනේගි ෆස් හමස් වායරුග ඇමරිකාගේ වරබ්බඩු මෙ ෆ්‍රෙන් ඇමරිකාගේ බලිෆෑ මේ බලිෆෑ ෆෙනිෆෝති බිහාරස් ඒත ඇමරිකා ලදුගතස් නුගතස් කෝරින් අල්ගොන්මෙන් ගින බයකන් හියෆෝති අදි දුනියෙව සියෆෝති ඇමරිකා මේ දක්කා ප්‍රොපෙගෙන්ඩායා ඇමරිකාගේ අංගුරාමෑ ගොලොන්තවගේ බොඩති කමා මිසාලකන් එයින් මනවරේ හාසක මතින්දා බොටු ෆිලා මනවරේ ෆෙනනි බොඩු රෂෙන්හි ඒක මතියක මිතිබී තින් හතරස් තේක ෆයිට ජෙට් ඒගේ තෙරේග දිරුවට ෆස් සහස් මිහුන් එයා එක්කොන් අද පාති බෑවර මනවරත ඒ මනවරතක එක්කොන් ඒ ෆුලියට එක්කො දක්කාදර මිහකො ෆික්කනෑද ඒක ඔක මි කමකයි ජිහිජ්ජයම වාගතකි ඒ වර්බඩ ලිමිටේෂන් හරික මි ෆෙන්න්න අල්ගොන කොම මි දක්කනක මේ වාවරවර බොඩ කොල්ලාගෙනන්න එක හගේක බොඩ දේමස් ජහ කොම මලාමතුකොත්ක විශනෝකම් මි කරන ඒ අල්ගොන මි දන්නවාකයකි අල්ගොන මෙන්න තිකාල එත ෆ්ලීට ෆෙනි දෙහි එකම කොබෑ ඊරානුගේ තෙරෙන් ඇමරිකායන් හොරියා ෆ්ලීට ත බේනු කොග්ගෙන් හැම්මස් අම්මස් වදෙන් හගොරාම් කොග්ගෙන් නෙරෝ නැතිජයි එමෙරගල නියුක්ලියා පතන්තන් හලා කොල්ලෙ විජ්ජ කම බොනි එකම මිහල් සුර ඊරාන් නියුක්ලියා නියුක්ලියා කන්දතක වීගොතෙන් නේගේ වාකේ ප්‍රෝග්‍රෑම් හලා කොල්ල උන් කම නේගේ කෂවරෙන්නු දෙන් ඔති බැලිස්ටික් මිසල් හලා කෙන් නුකුල් නුකුරෙවේ බයින් හලා කොල්ල විදාර කන්නේ එකම ඊරානු රද්ද දෙන්නේ යගේ මානේ ඊරානු වතු හුරීතා ඒත දෙගොති ලීඩර්ශිප් බදලු බද දෙන්නු වාහකකි මීහා බදල වෙ එකම ලීඩර්ශිප්ගේ ෆල්සෆායා ලීඩර්ශිප් ගෙන්ගොලේ සියාසොත්තක මිචි බද දෙන්නු ඇමරිකා පපිටක වෙරිකන් දෙනු එකමෙන් නුයි ඇමරිකා හමරත්ක රද්දුනු දේනකමන් එමෙහු හිකුයි එහෙනෙන් නුයි ඒත හුර්මුස් කන්ට්‍රෝල් එක බදලු බන්දුයි එංගොස් මිහුරිහාකම ෆෙනිගෙන් හිජ වරක් වර කිතෙම්ම වරගොද භාතියාරතක දෙක්කියස් හිතෙම්ම අඩු බාරු ජෙටුතක දුවියස් හිතම බොඩති බිය මනවරතක දෙක්කියස් මේ හගේගත බදාර මේ බොඩුවැකි ප්‍රොපගෙන්ඩා ඒත මියයා එක්ක වාගතකි මීඩියතකුන් ඇමරිකා බාරා රියාච්චි ගෙනස් එක ඇමරිකා ආදක් සිවැන් මිය කියස එක මියුන් හිකුරාගතක දී බාර්මි නොවර වර්ගද මිය මේකම හැර නොම ෙනුණ ඊරාණ එක්ගොම ගර වෙසනු කෙරුණි අරාෆීය මියුන් හජරක මෙ මරාපන් නොන මෙ ගංහිග පාන්කම් බිරවෙස්සේ ඒම එබුණනා සිෆෙන්න කෙසි අවරගොත් බයි නොකන්ගේ ඒත දෙම්මි ෆෙනිගෙන්දිය මන්දරකී ඇමරිකා බයිකාල හම හතියාර්ථ වෙස් ඊරාණුක හමලාතක හලාකුගෙන් දීමන්සර ඒත ඇමරිකාගේ මී යන එම්ම අගුබොඩු ඒ සබ්මරින් ඊරාන් මී යන සයිබ හමලා දී අතලාගේ මන්සර ඇමරිකා හුරියා බේස්තන් හලාකොල්ලි මන්සර එම මිහුරියා එච්චක එක්කෝ මි ෆෙන්න මන්සර කී ඒත ඇමරිකා කුරුමතිය හම චොයිස්තන් හුස්සමුන්දාක් ඇමරිකා කුරුමතිය ගොති ඊරාණ දිගුලි හංගුරාමේ කුරවෙන හාලතගේ නූකම ඇමරිකාගේ හතියාරතෝගේ මේ ෆෙම්වර් මොල්කම වියස් වාකේ කි ඇමරිකා සිෆෙන්න කිවිස් හුරියාකම කුරේ වයින් නූක ලිමිටඩ් කන්තත්තක එතනක එෆ් ආර් දෙතන එක සංගුරාම නුකුරේ කයින් ගින් දෙයි හුසින් අද කොලක සංගුරාම ෆටා කනු කරන හුසින් එදත් බාබල් මන්ද හිෆීමස් දෙමති හුරුමුස් කන්ඩෝල් වා දෙන් ති අසු කොරේ විසවා හුරුමුස් කන්ඩෝල් ඩීග ඇමරිකායේ බොනේ මෙතනගේ බේරු කරමේ තේ රගොඩ් වරත් තකුරාර් කොවි ඇමරිකාගේ මස්සුදෙන විදාලවා වාකේ එකම එගොත තෙව බේරු කුරේවේ නම කීවගෙන හේ තෙලුග අගු දරන්නු දමවි මිහාරස් බල්ල ඇමරිකාගස් පෙට්‍රෝල් ලීටරේ මිලිබෙනි හඩ ඩොලර අරුණ දිවි රාජ්‍යයේ එබලිවි ගානක ඩොලු ඩොලර නුනේ ඩොලරක ගාගනක අරුණ ඩොලරක වරදි වෙන ෆනර සෝල රුපියල් දිබෙන් කන්නේ මේ පෙට්‍රෝල් ගොඩ දාතර විශ්නෝ අරුණ නේද බේරු ගන්න බයි ඇමරිකාගේ හඩ ඩොලරක්

0: නොකැවි එක හදගොතකක් ගින පාරක් කෙවුම් මිදනි එහෙම අරගන මෙන්න ගින පාර මිලේ මදුවමග මස්සල මිහා බොඩම් මි සමානු ගමි ෆෙන්නම් පශයගෙන් මේ උලෙනි
1: තිවහිරාජය ගඩුම් මේවගුත් කුරියම් මිදනී දොළහෙව ප්‍රෝග්‍රාම් ගේ කුරියන් හුරි බෑතකායකු කුඩ ඉරුකොළගෙ තෙරෙග බදල් කොල්ලාන

0: ඒක තෙලේ ගමිසාදක පාකුරේ වෙන හැම මේ අංහෙන් බේෆ්ලෝ නම් හාස්සකොන් උපද්දා ෆුන්න බයික් කහල කායිච්චි උරේ දගඬ වලා මිසාලක කෝන් ෆ්ලේක්ස් කහලෙච්චි නුවත මි කහල එක බ්‍රෙක්ෆස්ට් බේනුම් කුරයිච්චි වෙස් එම ඕට්ස් කහලෙච්චි වෙස් උරේ දාන දගඬ එක්ක ඔෆහෙම මි කහල ඔප්ෂන් තම වෙස් ඒ බොහොරි හැම දගඬුගේ කායිච්චි වාකේ කි දගඬ ලිබේන කායිච්චි
1: කොබතෝ දැන් මි දගඬුග බා හෂි ගඬුග දවවාන මලේ මදුවාන ම නුකම් වේ ටික්ටොක් උන් අලුගන් මෙනල් දී බිෆයි සුවාලේ එච්පි සාදය වරෙ මතිවීම ඒ මසලෙතෝ අංහෙම් බේෆුලුන්ගේ
0: නු අංහෙම් බේෆුලුන්ගේ එච්පි මතිවිකමන් අලුගන් මෙන් බලනි ආම්මු ගොතෙක් ග සෝලය වරෙ මතිවීම ඒ කඩේලි පෙන්න මින් ගත කි එහෙම අංහෙම් බේෆුලුන්ගේ හිමොග්ලොබින් මි හොන්නන් ජේනි තේරය සෝලය දේතිරේක සෝලය වරෙ මතිවම් පශෑෆී යාමු දෙන් ඒ අංහෙම් බේෆුලුන්ගේ අලුගන් මෙන් ඒ තංකොලෙන් හිමොග්ලොබින් මච්චක් දානී කම බලන්නේ දැන් ඒ කොන් සබබෙ වෙගෙන් තෝ දැන් අරන් මෙන් ටෙස්ට් කෝ බලන් ජීහින්
1: ආ ප්‍රෝග්‍රෑම් නි මාල් ජීහව ගුතෙස් කුඩ තම් වෙච්ච වර බඩ හෙන්න මිස් ඇති ඒ ෆුර්සත් අරවාන හෙන් තෙරියක
2: අස්සලාමු
3: අලයිකුම්
2: වාලිකුම් සලාම් අබ්දුල්ලා කීනත් තෝ දාංගල ඉරාක්
3: ප්‍රාණෙන් රක්කවයි සම්බන්ධ දෙන්නේ අනෙක් ඒ කියම දිකවාවේ අනෙක් සමකුරින් හොරිගතව එමෙ ඩෙංගු දුස්තර ඒ කියනට අනේ බොඩ සංඛාලේ චිත්ත කාම්බි ඩෙංගු ග ඒ ප්ලේට්ලට් ඒ දවම එදිම මම බොඩ මාගන මස්සලේ කික බෑ
0: ආද අබ්දුල් තිවිදාන නඟල වාහක එම්ඩන් මි ඩෙංගු හුමුග ප්ලේට්ලට් මි දවවනි ගේතෝ එහෙම ප්ලේට්ලට් ඒ අද මුලින් එහෙම මාතයි ලේකට දෙක හොන්න මුලින් එහෙම එච්චේ දෙහෙනම ඒ මතුවන්නේ අනේ එහෙම බලීක සබබුන් ගේත ඩෙන්ගි ජෙහුනි මේ වෛරස් ක සබබුන් අන්න කන්තොත්තෝක තෙරේක ප්ලේට්ලට් දව්වමගේ මස්සදම යන්නනි ඒ ඩෙන්ගි ක බය පහරන් අනේ එහෙම තිබුණා එහෙම නුරක්කා හිසබවස් බය පහර දව්වගෙන් දෙ ඒති ඒ බලීක මුද්දතුක තෙරේක රංගල කුරන් ආරමෙන් නම් වාගේ බලි මීහාය ඒ රංගල කුරංශයේ කියාපක කුරේ වෙන මා බොඩු කමෙන්නෝ වෙන මේ ඩෙන්ගිගේ ඒ දිමාව කොම්ප්ලිකේෂන් ත දුරු කුරන් එමිහක කුරේ වෙන මේ මොහිම කම කී රංගල දියා ඇච්චි බේනුම් කුරුම් ඒ ඩෙන්ගි ගහගී ගතුක ප්ලේට්ලට් දවුම උරේ බොඩන් මස්සද ජෙහෙනි හෂිකණු ෆෙම්මදු එකෙන් එහෙම මේ ඒ එමෙ මොහිම කන්ත ඩෙන්ගිගේ දුවස් වර ඒ බාලීගේ සාතු ගති විදාල වෙන් හැම මඩු මඩුන් දවවමුන් දවවමුන් ගොස්ස වකිසබක දවවෙප දෙන් රංගලුවම් පශාන බලි රංගලුවම් පශා හිසාබු මීහක අනේ කමෙක් කුරියස් නුකුරියස් වෙස් එනමෙ සවක් අරුවන් මෙන් බලනි ටෙස්ට් කෝ බලනි මීහාගේ යන් නුරක්කවා හිසාබක දශං හිඟා දානතෝ ඒ හිසාබක් ගොස්ස යා අරුවන් මෙන් කොම්මස් කාලා පරුව ඇද්දී මච්ච ගෙන්න නිහනුනී යමහම ඒ බලීගේ අමිල සාතු රංගලුවම් දෙක අරුවන් මෙන් මඩු කුරනි බලි මීහා ගෑම් ෆෙම් මදු වෙනු දී ෆට්ට ගේත
3: ආදේ දැන් අද ඉස්සවල බයිබේ ෆුන්නේ ලේ ඉන කුරන් එබ ලේ දවවි මම රයිබී නයි බබෝ ඒ රයිබී නයි ආම ලේ ඉන කුරා අනේ චිත්ත
0: ආද රයිබී නයි කි බ්ලැක් කරන්ට් ගේ ජූස් දොත්ත එහෙම බ්ලැක් කරන්ට් ආදේ ඒක හල බෙරිස් තක කි අනේ හින්දා ගඬුගේ බෑග් ගිනෙ ඉච්ච ගේත එහෙම අරොඬ ගබෝල කුරේ වෙනි රයිබී නයි දඟඬු කොම් රඟළු කොත් දේනකම ගේත
1: අප්ලන් එහෙම රයිබී නගේ නෙතේ මස්සලේ ಸರಬರ ಶುಕ್ರಿಯಂಗೇತ ಬ್ಯಾರಡನ್ ಐತಿ ವಕಿವಲಾಣ ಮಿಹಾರು ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ನಿಮ್ಮ ಮಕ ಹಮಿಯಂ ಮಿಯಾದೆವುನಿ.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ. صَدَقَ اللَّهُ الْعَظِيمُ.
1: තේසවි කීර්ති කුරුවන් කියවු.